වැදගත් යමක් හදේ ගැඹුරට සිහල හඬහැරය ඔස්සේ මෙල්බන් ගුවන් සිසාරා අද මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඩීන් සයිඩ්හි රොක් බැංක් පාරමිතා විහාරස්ථානයේ විහාරවාසී දර්ශනපති පූජ්‍ය කෙරඹ සුමංගල ස්වාමින්වහන්සේ විසිනි.

0: තෙරුවන් සරණයි, සුභ සන්ධ්‍යාවක් වේවා. ඉතාම ප්‍රකට ගීතයක් තිබෙනවා සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මිනිසා සුවඳයි මලසේ. මිනිසා සුවඳයි මලසේ කියන මේ ගීතයේ මූලික අර්ථය වන්නේ සුවඳ කියලා මෙතනදී අර්ථ ගන්වන්නේ ගුණ දහමයි. ඒක නිසා ගුණ සුවඳ කියන මේ රූපකාර්ථවත් යෙදුම අපේ සාහිත්‍යයේ හැමතැනම යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ සූත්‍ර තුල දේශනා කරපු දහම් පාඨයක් තමයි මේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ තමයි උන්වහන්සේ තමන් හඳුන්වා දෙමින් වර එක දේශනා කරනවා මේ පත්මාකර ජීවන ස්වභාවය පිළිබඳව. පත්මාකර ජීවිතය කියලා කියන්නේ නෙළුමක් වගේ ජීවිතය. නෙළුමක් වගේ ජීවිතය. එතකොට නෙළුමක් වගේ ජීවිතය, නෙළුමක් වැනි ජීවිතය කියන මේ අදහස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තිබෙනවා. නෙළුම කියලා කියන්නේ ඉතාම සුන්දර සුගන්ධවත් පුෂ්පයක්. මඩේම හැදිලා, මඩේම ගොඩ නැගිලා, මඩෙන් උඩට මතුවෙනවා මඩේ ස්වභාවයේ ඇසුරු කරන්නේ නැතුව. මොකද්ද, කොහොමද මඩේම හැදෙන්නේ? අපි විමසුවොත් එහෙම මේ මඩේ කියන්නේ අකුසලය, පාපය, එහෙමත් නැත්නම් විෂකුරු විනාශකාරී ස්වභාවය. ඒත් ඇතැම් පුද්ගලයන් තුළ විෂකුරු විනාශකාරී ස්වභාවයන් විද්‍යාමාන වෙනවා. ඒ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ මඩ ස්වභාවයක් විදිහට. නමුත් පද්මාකර ජීවිතය ඇත්තා කුමක්ද කරන්නේ? මඩෙන් උඩට මතුවෙනවා. එතකොට මඩේ ලක්ෂණ නෙළුමේ අන්තර්ගත වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මඩ රළු පැහැයක් ගන්නවා. නමුත් නෙළුම හරි මෘදුයි. මඩ දුර්ගන්ධයි, නෙළුම සුගන්ධයි. මඩ අපවිත්‍රයි, නෙළුම පවිත්‍රයි. ඒ වගේමයි මඩ අවලස්සනයි, නෙළුම ලස්සනයි. ඒක නිසා මේ නෙළුමට අනන්‍ය වූ සුවිශේෂී වූ ලක්ෂණ රැසක් නෙළුම තුල තිබෙනවා. මෙන්න මේ නෙළුමේ ස්වභාවය නූතන ගීත රචකයා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පාදක කරගෙන මිනිසා සුවඳයි මලසේ කියලා ලියනවා. එතකොට ඒ සුගන්ධවත් භාවයේ තුල මෘදු බව, නිකලල් බව, නිර්මලත්වය, පවිත්‍රත්වය ආදී වූ අනේක විද ගුණාංගයන්ගෙන් සමන්විත වෙන්න ඕනේ. නෙළුමක තියෙන සුවඳවත් බව, මෘදු බව, ලස්සන, නිර්මල බව මේ ආදී ගුණාංගයන්ගෙන් සමන්විත වුණොත් තමයි නෙළුමක හැඩේ තියෙන්නේ. ඒ නෙළුමේ ස්වභාවය මනුෂ්‍යයා තුල තිබෙනවා කියලා කියන්නේ ඔහු මෘදු අනතිමානී ගුණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේමයි නිර්මල ගුණ තියෙන්න ඕනේ. ලෝභ දේශ මෝහ ආදී උ අකුසල මල අපවිත්‍ර දෑ නොතිබෙන්න ඕනේ. ඊගාවට මනුෂ්‍යත්වයේ ගුණ සුවඳින් ඔහු විරාජමාන වෙන්න ඕනේ, බැබලෙන්න ඕනේ. මෙන්න මේ වැනි ලක්ෂණ වලින් සමන්විත ඒ ලක්ෂණ පුරුදු පුහුණු කරන කෙනෙක් නම් අපි යාට කියනවා සුවඳවත් මිනිසෙක් කියලා. ඒ නිසා ලෝභ දේශ මෝහයන්ගෙන් පිරුණු කලල් නැත්නම් මඩ වලක එරුණු ලෝකවාසී සත්වයා අතරට ඔබත් මමත් පද්මාකර වෙමින්, නෙළුමක් වගේ වෙමින්, පුෂ්පයක් වගේ වෙමින්, මලක් වගේ වෙමින් ලෝකයට ගුණසුවඳ බෙදෙන උත්තරීතර මිනිසුන් වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: ඉතින් අපි ප්‍රාර්ථනා කරන ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියකට ආසිරි ගෙනෙනවා. අදත් 88.9 වින් FM ගණිතුලී අන්ධහැරයේ සිංහල වැඩසටහනත් එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. මම දසුන් ගජමන්. හරියටම පුරා හෝරා දෙකක් අපි ඔබ හා සමගින් රැඳී සිටිනවා රාත්‍රී 10 දක්වා. පසුගිය සතියේදී අපට ඔබ හා එක්වන්නට බැරි වුණා මේ දවස්වල පවතින මේ රෝගී තත්ත්වය නිසාවෙන්. ඉතින් මම හිතුවා ඉදිරි දින කිහිපයේදී ඔබට මට බලපාන කාලගුණ තත්ත්වය පිළිබඳව තොරතුරු බෙදා ගන්නට ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා වාර්තාවට අනුව මෙල්බන් නුවරට බලපාන කාලගුණ විද්‍යා අනාවැකි. හෙට දවසේ අවමුස්නත්වය එහෙමත් නැත්නම් අගෝස්තු මාසේ 7 වනදා හෙට අවමුස්නත්වය සෙල්සියස් 9ක් උපරිමය 16ක් හැටියට සඳහන් වෙන්නේ. මද වශයෙන් වලාකුලින් බර දවසක් වැසි ඇතිවීමේ බොහොමත්ම පුංචි ඉඩ කඩක් තිබෙන බව සමය සඳහන් වෙන්නේ. ඒ බොහෝදුරට උදෑසන පසු භාගයේදී වන්නට පුළුවන්. දවස පුරාම වගේ සුළං හමන බව සඳහන්. උදෑසන 7:14ට හිරු උදාවත් සවස 5:37ට ඉරබැස යාමත් සිදුවන බව සඳහන් වෙනවා. නමුත් වලාකුල් එක්ක ඔබට එක දකින්න පුළුවන් වේද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. අගෝස්තු මාසයේ 8 වෙනිදා සෙනසුරාදා අවමුස්තත්ව සෙල්සිස් 9ක් උපරිමේ 17ක් වැස්සක් හෝ 2ක් ඇති වෙන දවසක් හැටියටයි අනාවැකි සඳහන් වෙන්නේ.

නිරුබැසයෑම සවස පහයි තිස් නමයයි. සඳුදා අගෝස්තු මාසේ 10 වැනිදා ආමස්නත්තේ සෙල්සියස් 9ක් උපරිමය 14ක් හැටියට තවත් දවස් පුරාම වගේ වැසි හට ගන්නා දවසක් ලෙසටයි සඳහන් වෙන්නේ. එහෙ බොහෝ දුරට උදෑසනත් සවස්වරුවේ තමයි වැසි ඇති වෙන්නේ. සුළං හමනවා 8 කිලෝමීටර් 20ත් 25ත් අතර වේගයකින්. පසුව උදෑසන මේ සුළඟේ වේගය 8 කිලෝමීටර් 30ත් 47කට වේගයකට වැඩි වෙලා සවස් වෙනකොට 8 කිලෝමීටර් 15ත් 25ත් අතර වේගයකට අඩු වෙන බව සඳහන්. හිරුදාව උදෑසන 7:11 ඉරුබැසෑම සවස 5:40 අඟහරුවාදා අවමස්ථත්වයේ සෙල්සියස් 7ක් උපරිමයේ 15ක් මද වශයෙන් වලාකුලින් බර දවසක් සුළං හමනව 8 කිලෝමීටර් 20ත් 30ත් අතර වේගයකින් දවස පුරාම වගේ. උරු හිරුදාව උදෑසන 7:10 හිරුබැසෑම සවස 5:41 බදාදා 12 අගෝස්තු මාසයේ අවමස්ථත්වයේ සෙල්සියස් 7ක් උපරිමයේ 14ක් වැසි ඇති වෙන තවත් දවසක්. ඒ බොහෝ දුරට දවස පුරාම වගේ බෙදී කඩින් කඩ වැසි ඇතිවෙන්න පුළුවන්. සුළඟේ වේගය උදෑසන සිට සවස් වරුව දක්වාම වගේ බොහෝ දුරට උදෑසන වරුවේ වන්නට පුළුවන්. 8 කිලෝමීටර් 20ත් 25ත් අතර වේගයකින් හමන සුළඟ මද වශයෙන් 20ත් 30ත් අතර වේගයකට වැඩි වෙන බව සඳහන්. හිරුදා උදෑසන 7යි පසු වී මිනිත්තු 9කට හිරුබැසෑම සවස 5:42 ඊළඟට බ්‍රහස්පතින්දා එහෙමත් නැත්නම් අගෝස්තු මාසයේ 13 වෙනිදා පිළිබඳව කතා කරොත් වැඩි විස්තරයක් කියන්නට නැහැ. බොහෝ දුරට බදාද වගේම තමයි වැසි ඇති වෙනවා ඉඳලා හිටලා. නමුත් මේ තත්ත්වය දවස් දෙක තුනක් ඇතුළත වෙනස් වන්නටත් පුළුවන්. ඒ හින්දා අපි ඔබට ආරාධනා කරනවා කාලගුණ විද්‍යානාමයක පිළිබඳව ඔබට අපිට වඩා දැනුවත් නැනවත් ස්මාර්ට් ෆෝන් එකෙන් දැනුවත් වෙන්න ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔබ එක සිටින්නේ 88.9 වින් FM ගුවන්විදුලි ආඩහැරේ සිංහල වැඩසටහන සමගින්. ස්වාමින් වහන්සේගේ අද දවසේ පණිවිඩයත් එක්ක එකතු වුණු ගීතය සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මිනිසා සුවඳයි මලසේ ගීතය මම හිතුව වැඩසටහනට එකතු කරගන්නට. මමත් පාසල යන කාලේ ඉඳලා අහන්නට කැමති බොහොම ආදරණීය ගීතයක් හැටියට මතක් කරන්නට කැමතියි.

0: මිනිසාසුවඳයි මලසේ නුවනින් එලියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරණේ. එහෙම ඒ කාලෙ කිව්වා, දැනුත් එහෙමමයිද කියන එක පිළිබඳව ගැටලුවක් ඔබටත් මටත් තියෙනවා. මේ ගීතය දැන් දශක ගණනාවක් තිස්සේ අපේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකිනුත්, ශ්‍රී ලංකාවට ආදරය කරන ලෝපුලා ජීවත් වෙන ශ්‍රී ලාංකික උපතක් තියෙන අපිත් මේ ගීත රස විඳිනවා, අහනවා, දැනුම් තේරුම් කෙරාමැන බලනවා. අපේ හදවත ඇතුලේ ගැටලුවක් තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේත් කිව්වා වගේ මිනිසාගේ මනස මොනතරම් දියුණුයිද, ඒ නිසා තිරිසනුන්ට වඩා අපි හොඳට වැඩ කටයුතු කරන්නට ඕනේ. නමුත් එහෙම වෙනවද කියන එක පිළිබඳව ගැටලුවක් ඔබටත් මටත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ දවස්වල මේ කුරුළු උණ පිළිබඳව ඔබ දැනුවත් ඇති කියලා මම විශ්වාස කරනවා. මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ නම් අපි ජීවත් වෙන ප්‍රදේශවල කතා බහ කෙරෙනවා. මේ අපේ ගෙදරවල් වල ඇති කරන සුරතල් සතුන්, ඒ කියන්නේ මේ බළලුන් සහ බල්ලන්ට වනජීවී සත්වයින් සමග මුහු වෙන්නට දෙන්නට එපා කියලා. මොකද තනින් තන වොන් සොයා ගන්නවා කුරුළු උණෙන් මියගේ සතුන් මේ. දැන් අද හවස මට අහන්නට ලැබුණා මුහුදෙන් ගොඩ ගහපු සීල් පැටියෙක්. ඒ පිළිබඳව අදාළ ඒජන්සි විශ්වාස කරනවා ඒ සතත් මැරලා තියෙන්නේ කුරුළු උණෙන් කියලා. ඒතර කුරුළු උණෙන් කොහොමද මේ සතෙක් මැරෙන්නේ කුරුලෙක් නොවන? නමුත් එහෙම වෙන්න පුළුවන්. මිනිසුන්ටත් කුරුළු උණ වැළඳෙන්න පුළුවන්ලු. හැබැයි බොහොම කලාතුරකින් තමයි මේක සිදුවෙනවයි කියලා කියන්නේ. නමුත් අපි නිතරම අර දැන් අපි ඒ කාලේ හිනා වෙවි හිටියා මේ කෝවිඩ් වලට කලින්. ආසියාතික රටවල මිනිස්සු මූණේ කොයි වෙලාවෙත් මේ මුහුණ කියන්නේ මුව ආවරණයක් නාසා සහ මුව ආවරණයක් පැළඳගෙන ඉන්නවා. අන්තිමට මුළු ජන සමාජයේම මේව පළඳින තැනකට පත් වුණා අපි මුළු ලෝකෙම. දැන් ආයෙත් එහෙම නැහැ. නමුත් මම හිතනවා ඒකත් නරක නැහැ කියලා. මේ දවස්වල මේ තියෙන ස්වාභාවිකව පවතින සම්ප්‍රතිශ්‍යා තත්ත්වයත් සීත ඍතුවේ හින්දා ඒ හැරුණකොට මේ වගේ වෙනත් වෙනත් වූ කොවිඩ් හා සම්බන්ධ වෙන සහ ඒ වගේම කුරුළු උණ හා සම්බන්ධ උණ වර්ග නැත්නම් සම්ප්‍රතිශ්‍යා වර්ග පැතිරීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ නිසා ප්‍රවේශම් වෙන්නයි කියන කාරණය හැමතිස්සෙම පොදු ස්ථානයකට ගිහිල්ලා ආවට පස්සේ ඇස් කන්න ආසා අල්ලන්නට එපා, අත්සෝද ගන්න උත්සාහ කරන්න, වේලි කරගන්න, ඒ වගේ පැවතුනොත් පුළුවන් කියනවා. ඒ වගේම සමහර ලාට කුරුළුණ වැළඳුනාය කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් නිසා අපිට පුළුවන් මොනවාද මේ කුකුල් මස් වගේ වනො කායින්නට. නමුත් ඔවුන් සඳහන් කරනවා ඉතාමත්ම හොඳින් පිස ගත් කුකුල් මස් කෑවට නම් එහෙම වැළඳිච්ච සතෙක්ගේ දෙයක් ආහාරයට ගත්තත් එහෙම රෝගේ වැළඳෙන ඉඩක් නැහැයි කියන කතා බහ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා මාධ්‍ය හරහා. හොඳයි, වෙලාව රාත්‍රී 8:20 වෙන හින්දා මම හිතුවා 8:08 පසු වෙලා පැය කාලකට පස්සේ යොමු කරන්න තිබෙන මේ පණිවිඩ කිහිපය ඔබත් එක්ක බෙදා ගන්නට ඕනයි කියලා. හොඳයි.
1: It's never easy when there's a loss in the family. You can't help wondering who'll be next. One way you can fight cancer is by remembering the cancer council in your will.
2: This was your gran's favorite spot, and these were her favorite flowers. Do you know what they're called?
3: Daffodils.
1: Help save a life by leaving money for cancer research and support. Contact the Cancer Council Victoria for your free kit on how to make a will. Call 1300 656585.
4: My wife has been diagnosed with diabetes. I'm trying to encourage her to get some exercise. How much should she be doing? And how will it help her?
5: If you have diabetes, you don't need to suddenly start going for long runs or long sessions at the gym. Regular physical activity can become an enjoyable part of your day, resulting in long-term benefits to your diabetes and your overall health. Getting regular physical activity and not smoking are both very important to the health of people with diabetes. Physical activity helps to improve the body's response to insulin, which can lower blood glucose levels. It will also help you to control your weight, lower your blood pressure, and improve your cholesterol, which reduces the risk of heart disease. It's recommended that you aim to spend a total of at least 30 minutes on most, if not all, days of the week, doing some form of moderate intensity physical activity. Remember to talk to your doctor about the types of physical activity that will be best for you.
3: This program is funded by the Australian Government Department of Health and Ageing.
6: Incoming SMS alert.
7: Where are you? This party is awesome. Hurry.
8: On my way in stupid traffic. Hashtag FOMO. Send.
7: Message fail.
8: Send the message, stupid phone.
7: Who's the stupid one? You're driving and texting.
8: I just wanted to send a message.
7: You're risking the safety of road users. Do you want to hurt someone?
9: Get the message. Say no, no to FOMO. Don't text and drive.
10: Missed your favourite Win FM show? The Win FM website now has podcasts available for all programs. Visit winfm.org.au, go to the program page and click the podcast link.
0: Oh, but I'm going to talk to you about FM Tarangamala Suwata Dasama Name Osse Melbourne Noorin Vikashevana Win FM ගනතුලේ අන්ධහරේ සිංහල වැඩසටහන ඔබට මේ වෙලාවේ මිස් වුණත් ඔබට සවන් දෙන්නට පුළුවන් පසුව අන්තර්ජාලය ඔස්සේ winfm.org වෙබ් යොමුවට ගිහිල්ලා එයින් ඔබට අදාළ දිනය බ්‍රහස්පතින්දා රාත්‍රී 8 සිට 10 දක්වා අපේ වැඩසටහන තෝරාගෙන ඔබට සවන් දෙන්න පුළුවන් ඒ වගේම සජීවීවත් ඒ ආකාරයටම එම වෙබ් යොමුව ඔස්සේත් ඔබට අපට සවන් දෙන්නට පුළුවන් කියන කාරණයක් මතක් කරන්නට කැමැති සංයුක්ත තැටි එහෙම නැත්නම් CD තෝරනකොට මට නමක් නැත ගැටුණා නමුත් එච්චරම ඔහුගේ ගීත පිළිබඳව මගේ සිහියට ආවේ නැහැ නමුත් ගීතයක් දැක්කහම මට මතක් වුණා මොනතරම් අපූරු ගීතයක්ද මේ මම ඊළඟට විකාශය කරන්නට යන ගීතේ කියලා ගීතය ගයන්නේ CD ෆොන්සේකා හොඳයි අපි සමන් දීලා බලමු මේ ගීතේට අපේත් බොහොම තරුණ කාලේ නැත්නම් ගැටවර කාලේ අහපු ගීතයක් හැටියට තමයි මට මේ ගීතය මතක් කරන්න පුළුවන්. නමුත් රසවිඳීමේ අඩුවක් නැතුව ඇති කියලා තරුණ ඔබටත් මා මතක් කරන්නට කැමතියි.

0: ගීතය ගාන කලා සීඩී ෆොන්සේක. මුහුණුපතෙන් මං උපුටගත්තු කවියක් රසිකා මුහන්දිරම්ගේ තමයි මේක බෙදාගෙන තියෙන්නේ. ඔහු ටිම්රාන් කීර්තිගේ ලෝභ හිතෙන කවියක් තියෙනවා හැන්දෑව නමින්. ජීවිතාවබෝධය වගේම තරඟයක් නැතුව ජීවත්වීමේ මේ කවියෙන් කියවන ලස්සන හැටියට ඔහු මේකට පෙරවදනක් වගේ ලියලා තියෙනවා. මේක බැලුවාම මේ අපේ ජන සමාජයේ බොහෝ කටයුතු වලට එකතු වෙන දරදිය අදින වැඩ කටයුතු කරන මිනිසුන් බොහෝ දෙනෙක් එක් එක් ආකාරයෙන් දායක වෙනවා. හරියට අර පාරවල් කපනවා මිනිස්සු මහන්සි වෙලා, නමුත් පාරවල් පාවිච්චි කරන්න ගත්තාම ඒ පාරවල් කපපු මිනිස්සු ගැන කතා වෙන්නේ නැහැ, විවෘත කරපු මිනිස්සු ගැනනේ කතා වෙන්නේ. අන්න ඒ වගේ සමහර වෙලාවට බොහෝ දෙනෙක් උදව් කරලා යම්කිසි කටයුත්තක් කරනවා, නමුත් මිනිස්සුන්ට පේන්නේ ඒ අනිත් මිනිස්සුන් කරන කටයුත්තට සහභාගි වෙලා එතනේ. හරි, අමාරුයි මේක පැහැදිලි කරන්න. හොඳයි, අපි බලමු කවුරු ගැනද මේ කියවෙන්නේ කියලා. ගාථා, කතා, කවි, සින්දු, ජනගායනා, ස්පීකර් කටෙන් වැහුණද, පිළිගුණුම් කතාවේ සහ ස්තුති වර්ණාවේ, පීකර් ගැසූ පීකර් දැරූ ගසවත් තාත්තගේ නමවත් නොකියවුණු එක අඩුවක්. තාත්තාට එහි නෑ වගක්. උත්සවයේ අවසානයේ පාළු හැන්දෑවේ පීකරේ ලිහලා ගහෙන් බැස්සට පස්සේ නැවත ඒ ගැන ඇහැව්වේ. ටිකක් හිතපං හැන්දෑව ගැන. දවාලත් මගෑරිය, රාත්‍රිය අතහැරිය, දවසක හොඳම හරියනේ හැන්දෑව. දවාලට ඉර, රෑපානේ හඳ, තනියමනේ හැන්දෑව. වසර ගානක් අත වෙලා ඇත තාත්තගේ හැන්දෑ කතාවට. මටත් ඉඳහිට අසුන් ලැබෙනවා අනුන්ගේ උත්සව සභාවල. දවාලට ඉර, රෑපානේ හඳ, තනියමනේ හැන්දෑව. කොයිතරම් තියෙනවද බැලුවම හැන්දෑව මෙන් අත ඇරෙන තැන්. මිනිසුන් වඩා කැමති වේදිකාවට, ආලෝකයට, සභාවක් අමතන්න සද්දෙට, අත අසා සිටියට ස්තුතිය කියන්නට. මද ඇඳුරු, මදඳුරු මානවකයෙකු වී නිස්සද්දෙට ඉන්න පුළුවන් තාත්තා මෙන් මට. ස්තුතියි හැන්දෑවට. ටිම්රාන් කීර්තිගේ කවියක් නැත්තං නිසඳසක් හැටියට අපිට කතා කරන්න පුළුවන් ඒ ගැන. අපූරු කතා බහක් පිළිබඳව ජන සමාජයට බොහෝ දේ කරන පුද්ගලයින් පිළිබඳව අපිට මතක් වෙන්නේවත් නැහැ. නමුත් ඔවුන් නැත්තං ඒ වැඩ කටයුත්ත කෙරෙන්නේත් නැහැ. වේදිකාවක හඬ ඇහෙනවා, කතා කරන නිවේදකයා වෙන්නට පුළුවන් නැත්තං, කතාව කරන කතිකයා වෙන්නට පුළුවන් නැත්තං, රංගන හෝ නටන හෝ නිලියක් එහෙම නැත්තං රංගන ශිල්පිනියක් දකින්නවා වෙන්නට පුළුවන්. ඒට ආලෝකය ලබා දෙන ආලෝකන ශිල්පියා වෙන්නට පුළුවන්. ඔවුන් ගැන නෙමෙයි බලාගෙන ඉන්න අයගේ කතා බහ, කතා කරපු අය ගැන, රංගපු අය ගැන, නටපු අය ගැන. එහෙම තමයි ජීවිතේ. හොඳයි, වෙලාව රාත්‍රී 8:31. ඉතින් ඔබට මට වැදගත් වෙන පණිවිඩි කිහිපයක් එකතු වෙච්ච
1: I was listening to the radio the other day, and I heard that around 250,000 people in Australia have dementia. That's pretty worrying. But what exactly is dementia, and how does it affect people?
2: Dementia is a word used to describe the symptoms of up to 70 illnesses that cause the brain to stop working properly. It's not a normal part of aging, and it's not a sign of a person going crazy or mad. Symptoms of dementia may include the person having problems remembering names or recent events. They may find it hard to do everyday tasks or learn new things, and their moods or behavior might change. So it's important to visit your doctor or a health clinic if you notice changes to your own or someone else's memory. For more information, call the National Dementia Helpline on 1800 100 500 or visit the Alzheimer's Australia website at www.alzheimers.org.au.
3: Funded by an Australian government initiative.
1: Apparently, I've not only got diabetes, but high blood pressure too. I know that's bad for me, but how can it affect my health? And how can I reduce it?
3: Blood pressure is the pressure of the blood in the arteries as the heart pumps it around the body. diabetes and high blood pressure are often found together. There are a number of steps you can take to reduce your blood pressure. Don't smoke. Lose excess weight. Do regular physical activity, 30 minutes each day on most days of the week. Develop an eating plan rich in fruit, vegetables and grains. Have less salt by limiting processed and takeaway foods and not adding salt in cooking afterwards. Limit alcohol to 4 standard drinks per day for men or 2 standard drinks per day for women, with 2 alcohol-free days per week. Your blood pressure should be checked at every doctor's visit, at least every 6 months for people with normal blood pressure and every 3 months for people with high blood pressure.
4: This program is funded by the Australian Government Department of Health and Ageing.
5: Are you a lesbian or a bisexual woman looking for a doctor? Or perhaps someone you can talk to about mental health issues? DocList is the Australian Lesbian Medical Association's online list of over 100 doctors and mental health professionals recommended by lesbian and bisexual women. Go to doclist.com.au to find or recommend a doctor. That's doclist.com.au.
6: WinFM has a new website with a full program guide, streaming links, program pages, and now with podcasts for every show. Check it out at winfm.org.

0: மாதிரி லெவனுக்கு இந்த
1: අපරු ගීතය ගැයුවා ඔබ අපේ ඉතාමත්ම ආදරය කරන ගායකයා ඒ වගේම නළුවා ෆ්‍රෙඩි සිල්වා සංයුක්ත ඇටියේ තියෙන විස්තරවල හැටියට මට දැනුණා මේ ගීතයට සංගීතය නිර්මාණය කරන්නට ඇත්තේ අපේම අවාසනාවට අපිට අහිමි වුණු ෆ්‍රෙඩි සිල්වා වගේම තවත් වටිනා සංගීතවේදියෙක් ක්ලරන්ස් විජේවර්ධනයන් කියලා වෙලාව රාත්‍රි 9ට තවත් හරියට මිනිත්තු 22ක් තිබෙනවා. වැඩිය කතා කරන්නට බෑ කතා කරොත් මට හිතන්නේ රෑ 10 වෙනකන් වැඩසටහන කරගෙන යන්න බැරි වෙයිද කියන දැනීම මට තියෙනවා. දැනටම එහෙම වේගෙන එන තත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මම මේ ඊළඟට තෝරලා තියෙන ගීතයට වැඩි කතා බහක් නැතුවම යනවා දෝ කියලා. හොඳයි. අපි අහලා බලමු මේ ස්වර්ණමය කටහඬක්

අම්මා වැළලූ තැන හේනේ දෙනි කඩ ළඟ මා හැඬුව කඳුළු ඇති තවමත් මට පෙවූ කිරිත් ඇති තවමත් ඇය මා කුස හොවාන මේ ලඳු බිම්වල ගොටු කොළ කඩන්න ඇති දරලී බිඳින්න ඇති පාපැකිලි දවසක වැටෙන්න ඇති තනිවම අඬන්න ඇති

ගීතය ගායනා කළා විශාරද දයාරත්න රණතුංගයන් සමගින් විශාරද අමරා රණතුංග. මේ ගීතයටම නොකිව්වත් මට අපූරු කවි ටිකක් හම්බ වුණා පිටු අතරින්. එන්න එන්නම නුහුරු බව දැනුණත් ගැළපුණු ගොඩක් තැන්වල කාන්දම් බල බිඳුනත් හැල්ලුවන දින සතිගණනින් යොදුන් දිගදුර ඇදුනත් උඹේ නමට නොදිරෙන ප්‍රේමයක් පනගසයි තවමත්. ඇත්තමයි උඹනම් මාරාන්තික ඉනාවක්.

ගීපද සංකල්පනාව බඳුර නානාකාරව සමගින් සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහ. ගීත ගායනා කළා විශාර්ද එඩ්වඩ් ජයකොඩි සමගින් චරිතා ප්‍රේදර්ශනී. මීළඟට මං හිතුවා සාදර බණ්ඩාර ගායනා කරපු නව කිව්වට නව නවම නෙවෙයි, නමුත් ඔබත් මමත් බොහොම පසු කාලීනව අහන්නට මේ දැන් විකාශය වුණු ගීතත් එක්ක බැලුවම බොහොමත්ම නව ගීතයක් හැටියට මා විශ්වාස කරනවා. ඒත් එක්කම අපි රාත්‍රී 9ට අදාළ පණිවිඩ කිහිපයකටත් සමන් දෙමු මේ ගීතයෙන් පසුව. සේපාලි කියන මේ ගීතය ගයන්නේ අපි සමන් දෙමු.

තාත් කියන්නේ කොම්පිට්ටු එකක්වත් නොපාගා අඩි තියෙන මිනිසෙක්ය. කැඩුණු කොම්පිට්ටු හොරෙන් පිරියම් කරන මිනිසෙක්ය. තාත් කියන්නේ ඉරුණු සරුංගල් අරවා පා කරන මිනිසෙක්ය. තෙමුණු බෝනික්කෝ වඩාගෙන ලයේ උණුසුම් කරන මිනිසෙක්ය. තාත් කියන්නේ සෙල්ලම් ගෙදර සරසා එකහිතින් සතුටු වෙන මිනිසෙක්ය. පැවරුම් ඒ අකුරින්ම නිම කර සැඟවෙන මිනිසෙක්ය. ගීතේ ගැයුවා රෝහණ ධර්මකීර්ති. ගීපද සංකල්පනාවන් කුමාර ලියනගේගෙන්. සංගීතවත් කළෙත් නිර්මාණය කළෙත් රෝහණ ධර්මකීර්ති විසින්මයි. ඉතින් ඒත් එක්කම තවත් ගීතයකට යන්න ඕමනා වුණත් මට වෙලාව ගැන සඳහන් කළ යුතුමයි. තවත් මිනිත්තු 52ක් අපි ඔබහාම සමගින් රැඳී ඉන්නවා. ඒ කියන්නේ වෙලාව රාත්‍රී 9:05 වෙලා මිනිත්තු 8ක්. ඔබ එක සිටින්නේ 88.9 වින් FM ගුවන්විදුලි මධ්‍යස්ථානයේ ගුවනට මුසු වෙන අඳහරය සිංහල වැඩසටහන සමගින්. අද දවසේ වැඩසටහන ඔබට ගෙන එන මා දසුන්නෙන් ගජමන්. ඉතින් ගීත දෙකක් සංගත තැටිවලනුත් ගීතයක් අන්තර්ජාලයෙන් උත්සවාගෙන තිනවා. හොඳයි, අපි මුලින්ම මෙන්න මේ ගීතයට සවන් දීලා බලමු.

ගීතය ගායනා කළා ප්‍රියා සූරියසේන. මුහුණු පොතේ ලියෝ කනීන් බෙදාගත්තු කවියක් මට හිතුණ එකතු කරගත්ත නම් ඔබටත් මටත් පොඩ්ඩක් විතර හිනාවෙන්න තිබුණා කියලා. මැල්ලුමට ඇඹුල් මදි නම් ඒ තාත්තා බීපු දිනේකි. මාළුවට ලුණු වැඩි නම් ඒ අම්මා අඬපු දිනේකි. බල්ලට බත් මදි නම් ඒ අපි හිනාවුණු දිනේකි. මං විශ්වාස කරනවා ඔබට තේරෙන්නේ නැති කියලා. මම නැවතත් කියන්නම්. මැල්ලුමට ඇඹුල් මදි නම් තාත්තා බීපු දිනයක්. මාළුවට ලුණු වැඩි නම් අම්මා අඬපු දිනයක්. බල්ලට බත් මදි නම් ඒ අපි ඔක්කොම හිනාවුණු දිනයක්. හොඳයි.

ප්‍රේමකීර්තිද අල්ලු ශූරින් විසින් රචිත එම ගීතය ගායනා කළා මිල්ටන් මල්වාරච්චි. සංගීතවත් කළා ක්ලැරන්ස් විජේවර්ධන. වෙලාව රාත්‍රී 9:23. ඉතින් මම හිතුවා තවත් ගීතයකට යන්නට වැඩි කතාබහක් නැතුවම ගීතය ගයන්නේ ක්ලැරන්ස් විජේවර්ධන සමගින් අපි අහලා බලමු කවුද කියලා.

නම ගීතය විකාශ ආරම්භයේදී කිව්වේ ක්ලරන්ස් විජේවර්ධන සමගින් ගීත ගායනා කරන්නේ කවුද කියලා බලමු කියලා. නමුත් ක්ලරන්ස් විජේවර්ධන විසින් රචිත ගීතය ගායනා කළා ඉන්ද්‍රාණි පෙරරා, ඒ වගේම සංගීතවත් කළා අප ආදරණීය ගායක සංගීතවේදී ක්ලරන්ස් විජේවර්ධන. වෙලාව රාත්‍රී 10ට තවත් හරියට මිනිත්තු 32ක් තිබෙනවා. ඉතින් අපි තව ගීතයකට යනවද? එහෙම නැත්නම් පණිවිඩ කිහිපයකට යනවද? මම හිතුවා සේනක බටගොඩ සංගීතවේදී ආනන් විසින් ගැයූ ගීතයකට ඔබව එකතු කරගන්නට. මේ ගීතය සංගීතවත් කළා, ගැයුවා, සංගීත නිර්මාණය කළා. ගිටාරය වහින ගමන් සේනක බටගොඩ කියන ඒ අපූරු සංගීතවේදියා.

Gite gaynakla dışarıda teyim cerratna. Milan kemati tavat vedagat paniwidiyak obata samipa karannata kirama sumangala simiyange gey sankalpana ranmeli saya pota dorata wedima saha ranmeli saya gi samadiya October maase 17 wenida senasurada dina pavattenu labenawa passaru 6 sita ratri 8 dakwa ආරාධිත ගායනා සඳහා මහාන්දර්ව සුනිල් එදිරිසිංහ මහා ගාන්ධර්ව සුනිල් එදිරිසිංහයන්ගේ පුත් සංක එදිරිසිංහ මහත්මයාත් ඒ වගේම රජුන් එපා මින්මතුවට ගැයු යුගයේ හඬ පෞර්ෂයේ විශාරද මනෝරි උග්ගලගේ සහභාගී වෙනවා. ඒ වගේම ඉන්ද්‍රජිත් මිරිහාන සංගීතයේ සපයනවා කතනේ සහන් සහ සිතුවිලි පැවැත්වෙන්නේ බැංක්ෂියා තියටරෙහිදී කීස්බරෝ සෙකන්ඩරි කොලෙජ් නොම්බර 8 සිට 20 දක්වා ජනීන් රෝඩ් ස්ප්‍රින්ග්වෙල් සවුත් හිදි ටිකට් පත් සඳහා විහාරස්ථානයේ අමතන්න එහෙම නැත්නම් විහාරස්ථානයේ කමිටු සමාජික මහත්මයෙකු අමතන්නයි කියලා මතක් කරනවා රන්මැලිසාය පොත දොරට වැදීම සහ රන්මැලිසාය ගී සමාධිය පිළිබඳවයි ඔබ දැනුවත් කරේ පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ඉතින් අපි විශාරද නන්දා මාලනී ගායනා කරපු ගීතයක් මම හිතුවා එකතු කරගන්නට අද දවසේ වැඩසටහනට

බොහොමත්ම ආදරණීය ගීතය ගායනා කළා ශ්‍රීමති තිලකරත්න සමගින් ආචාර්ය වික්ටර් රත්නායක. වෙලාව රාත්‍රී 10ට හරියටම මිනිත්තු 10යි. ඔබ 88.9 වින් FM ගුවන්විදුලියේ අඳුරේ සිංහල වැඩසටහන සමගිනුයි මේ එක්ව සිටින්නේ. ඉතින් මම සූදානම් වෙනවා තවත් ගීතයකට ඔබව කැඳවාගෙන යන්නට. මම විශ්වාස කරනවා මේ ගීතය ගයන්නේ සෝමතිලක ජයමහා ශිල්පියානන් කියලා.

MLP පියදාස විසින් රචිත එම ගීතේ සංගීතවත් කරමින් ගායනා කළා සෝමතිලක ජයමහා. So we are coming to end of our program, but stay tuned. In 5 minutes time, Croatian program of the station will be on air. George and the team is here tonight. හොඳයි, ඉතින් අද දවසේ ඔබට අපිත් එක්ක ගත කරන්න තිබෙන කාල සීමාව මෙතකින් අවසන් වෙනවා. වැඩසටහන සම්පාදනය කළා ඔබට ගෙන ආමා දසුන්නෙන් ගජමන්. ඉතින් වැඩසටහන අවසන් කරන්නට මා තෝරාගත්ත මේ ගීතය. ගීතය ගයන්නේ රුකාන්ත ගුණතිලක සමගින් සහාය ගායිකාව. ඉතින් ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී ඔබ හමු වෙනතුරු මා ප්‍රාර්ථනා කරනවා ඔබට මේ සුවදායි රාත්‍රියක් අද රාත්‍රියේ වගේම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා ලබන බ්‍රහස්පතින්දා ඔබ හමු වෙන තෙක්. ඉතින් ඔබට ආයුබෝවන් කියනවා දසුන්නෙන් ගජමන්. ආයුබෝවන්.